0: ඒදනයක්දානං බසයික් පඩිකිතයේ රුගී රංකංගබුවයි මගං තුනුංගෝ අපි කිතයිගඥමයි එනුගල් ගවාලන්තං අති දරෝග අතිගගනදයි ගචව් පකි බතංග උඩා බුවයි උමයි කිතයේ තුචි නුගල් ග උදා බඩු අව නනම් මුබී උමය තනම් මබියස් ලකාං අවපදී උබී උදැහ බෙබුවා නා නුපී බබී කිතයි ගතාවූ මකයි සමා අසයි පදී තනැගං අවමිය සිම්පන් දලම් කලී උපනකායකූ නනිනනම් පදී සගිලෝ ගකිතයේ ගව ඉනු ගවලාලකී නුවන් සමා තෙරතා ජලයි බතුන්නා උදී
1: 24 jam Wi-Fi segulai sejalai ngau kita merindang kita ngau lagu-lagu piamega berkunci ke info berita tetap gati kita Ninga ke kami YFM Segulai Sejalai YFM Segulai Sejalai.